එතන සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වෙනවා අදත් විවර වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් ඔබ දන්නවා මේ වන විට ලෝකේ බොහෝ රටවල් වල අරගල පැන නගමින් පවතිනවා. මේ සියලු අරගල පිළිබඳව අපි සලකා බලද්දී අපිට පේන්න තියෙන කාරණේ තමයි ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට ජීවත් වෙන්නට තරම් අවකාශයක් නැහැ කියන එක. ජීවන වියදම වැඩි, අධ්‍යාපනය වැය කරන්න වෙන මුදල වැඩි, සෞඛ්‍යයට වැය කරන්න වෙන මුදල වැඩි, තමන්ගේ පඩිපත ලැබෙන පඩිපතට සාපේක්ෂව මේ සියලු දේවල් දරා ගන්න බැරි තැනකට ඉහළ ගිහිල්ලා මේ නිසා මිනිස්සුන්ට අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා.

මාසයේ අයවැය එන්න නියමිතයි. ඉතින් ලෝකයේ සෑම රටක්ම ඉදිරි වර්ෂය සඳහා තමන්ගේ පරිපාලනය කොහොමද මෙහෙවන්නේ, තම තමන් එක එක තැන්වලට එක එක ආයතනවලට මිල මුදල් කොහොමද වෙන් කරන්නේ කියන එක පිළිබඳව ලබන මාසයේ නොවැම්බර් මාසයේ සාකච්ඡා කිරීමට නියමිතයි. ඉතින් රටවල් වල උද්ඝෝෂණ පැන නැගිලා තියෙනවා, මේකත් ප්‍රධාන කාරණයක් කොටගෙන. ලංකාවේ තත්වය, ආණ්ඩුව හොඳයි කියලා, ආණ්ඩුව වංචා සහගත නැහැයි කියලා ආණ්ඩුවේ ඉන්න අය, අනුර කුමාර දිසානායක ඇතුළු අය කිව්වට ඒක එහෙම නෙමෙයි කියලා සාමාන්‍ය මිනිහා දන්නවා, ජීවත් වෙන මිනිස්සු දන්නවා. මොකද ඒක හරි අමාරුයි ජීවත් වෙන්න. ඒ වගේම අනුර කුමාර දිසානායක කිව්වට තමන්ගේ කටවචනය සහ තමන්ගේ සිතුවිල්ල නෙමෙයි නීතිය කියලා අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ උවමනාව මත සංශෝධනය කරගත්තායයි කියලා අපි දන්නවා. එහෙමනම් තමන්ගේ සිතුවිල්ල නීතියක් නෙමෙයි කිව්වට තමන්ගේ සිතුවිල්ල තමයි නීතියක් බවට පත් වෙන්නේ කියන එක ප්‍රායෝගිකව ඔහු ඔප්පු කරලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයක් තුල තමයි අපිට අද මේ වැඩසටහන පටන් ගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මේ සියලු දේවල් පිළිබඳව නැවත නැවතත් සාකච්ඡා කරන්න, මේවා ඇත්ත නැත්ත සොයා බලන්න ඉතින් අපි කාලය ගන්නවා. ඉතින් ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා රාත්‍රී 10:30 දක්වා අප සමග රැඳී සිටින්න කියලා.

බොහෝ දෙනෙක් මේ දවස්වල ප්‍රංශය දේශයට හැරිලා ප්‍රංශයේ සිදුවෙන දේවල් පිළිබඳව නිකන් වටින් පිටින් විග්‍රහ හදමින් ඉන්නවා. සමාජ මාධ්‍ය තුල ශ්‍රී ලාංකික මේ පඬිවරුන් මේ ගැන සටහන් තබලා තිබුණා. ඒ සමහර සටහන් වල තියෙනවා සුන්දර ප්‍රංශයට මේ තරම් විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ සංක්‍රමණික විදේශිකයන් නිසා කියලා. තවත් පඬිවරුන් ප්‍රමාණයක් කියලා තිබුණා කල්ලන් නිසා ප්‍රංශය විනාශ වෙනවා කියලා. ඉතින් මේ විදිහට ගත්තාම මේ ප්‍රංශයේ ඇත්ත తත්වයේ පිළිබඳව සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව පිළිබඳව අදහසක් නැතිව මතු පිටින් පෙනෙන දේවල් සහ ප්‍රංශය පිළිබඳව නගලා තියෙන ප්‍රබන්ධ අනුව ඔවුන් මේ මොහොතේ සිද්ධ වෙන දේවල් පිළිබඳව විග්‍රහ හදමින් ඉන්නවා. එතෙන් මේ විග්‍රහ වලට මේ సౌందర్యාත්මක තම තමන්ගේ උවමනාව මත හැදෙන විග්‍රහ වලට පරිබාහිරව දේශපාලනික වශයෙන් එතන තියෙන්නේ වෙනස්ම වූ తත්වයක්. මුළු ලෝකෙම අපි මේ වැඩසටහන ආරම්භ කරන පෝර්විකාවේදී පවා ප්‍රකාශ කළා මුළු ලෝකෙම ආර්ථික වශයෙන් අගාධයකටපත් වෙලා ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න සහ තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන පහසුකම් නැතුව පීඩාවටපත් වෙලා ඉන්නවා. සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික මේ ක්‍රියාකාරකම් ටිකට මිනිස්සුන්ට මැදිහත් වීමේදී බාධාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ ප්‍රධාන කාරණයක් තමයි ආර්ථිකය කියන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දී රාජ්‍ය විසින් ඒ මිනිසුන්ව සූරා කරන එක තීව්‍ර කරමින් පවතිනවා. ලංකාවේ පවා මේ මොහොතේ සරලව ගත්තොත් අපිට පේන්න තියෙන දේ තමයි තෙල් මිල වැඩි. හැබැයි තෙල් මිල වැඩි යුද්ධය නිසා නෙමෙයි, බදු ප්‍රමාණය වැඩි නිසා. තෙල් මිල වැඩි වෙන්නේ බදු ප්‍රමාණය වැඩි නිසා. රාජ්‍ය පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව විසින් කරනු ලබන දේ තමයි තෙල් වලට අර රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා පනවගෙන ආපු බද්ද ඒ විදිහටම පවත්වාගෙන යෑම. එතකොට මේ ආණ්ඩුවට පවතින්න නම් අනිවාර්යයෙන්ම ජනතාව මත බදු පටවලා බදු බරෙන් ජනතාව පීඩාවටපත් කරලා ආණ්ඩුව යැපෙන්න ඕන. මොකද මැති ඇමතිවරු කියන කතා අහපුවම මහභාණ්ඩාගාරයේ පිරි ඉතිරි ගිහින් ටොන් ගණනින් මුදල් තියෙනවා. ටොන් ගණනින් නේ මේ ඉලක්කම් වල ඉන්නේ. මේ ටොන් ගණනින් මුදල් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ තරම්ම උද්දාමයටපත් වෙලා ඉන්නේ මේ මැති ඇමතිවරු. අන්න එවන් තත්වයක් ආණ්ඩු බදු ගහලා මිනිස්සුන්ගෙන් ටොන් ගණනින් මුදල් එකතු කරගද්දී, බදු මුදල් එකතු කරගද්දී මිනිසුන් සාමාන්‍ය මිනිසුන් පීඩාවටපත් වෙනවා. අපි ප්‍රංශයට යන්න. ප්‍රංශයේ තියෙන්නේ තොන් ඔය කතන්දරේ. ප්‍රංශයේ මිනිස්සු අරගල කරන්නේ විශේෂයෙන්ම 1963 පසුව තරුණ නැගිටීම් තීව්‍ර වෙලා තියෙන්නේ මේ වසරේ. අධ්‍යාපනයට සහ අධ්‍යාපනයට අවශ්‍ය කරන පහසුකම් වල අඩුපාඩුවට එරෙහිව තමයි මේ තරුණ කණ්ඩායම් නැගී සිටින්නේ. ගුරුවරු හිගය, ඒ වගේම අධ්‍යාපනික උපකරණ වල වියදම සමස්තයක් හැටියට ගත්තාම ප්‍රංශය මේ වන විට අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල ප්‍රමාණවත් නැහැ ඒ ජනතාවට අත්ව සඳහා. එතකොට ඒකට එරෙහිව මෙතන දැන් අරගලයක් පැන නැගිලා තියෙනවා. ඒ අරගලය තීව්‍ර වෙමින් පවතිනවා මේකට උත්තරයක් නැති තැන. එතකොට අයවැයෙන් ඉදිරි අයවැයෙන් ලබන වර්ෂය සඳහා වැඩි මුදලක් වෙන් කර ගැනීම සඳහා තමයි ශිෂ්‍ය ව්‍යාපාරයන් විසින් මේ වන විට, පාසල් පද්ධතිය විසින් මේ වන විට අරගල ව්‍යාපාරයකට එළබිලා තියෙන්නේ. ඒකට විශේෂත්වයක් තියෙනවා. ඒකට නගරාධිපතිවරුන් පවා සහයෝගය දක්වමින් ඉන්නවා. ආණ්ඩු පක්ෂයට පරිබාහිරව ඉන්න නගරාධිපතිවරුන් පවා සහය දක්වමින් ඉන්නවා. එතකොට මේ අර මම මුලින් කිව්වා වගේ මේ මිනිස්සු විග්‍රහයන් ගේනවනේ කල්ලන් නිසා ප්‍රංශය නැති වෙගෙන එනවා වගේ කතන්දරය. ඒ කියන්නේ මේක විශේෂයෙන්ම පෙනෙන්න ගත්තේ ඩෙනිස් සන් ඩෙනිස් ප්‍රාන්තයේ තිබුණු උද්ඝෝෂණ වලට
එහි නගරාධිපතිවරයා සහභාගි වෙනවා. ඒ නගරාධිපතිවරයා සහභාගි වෙනවත් එක්කම කළු ජාතිකයන් ඒකට මැදිහත් වෙනවා. එතකොට ඒ උද්ඝෝෂණයේදී විශාල වශයෙන් කළු ජාතිකයන් එහි සිටින බව පෙනෙන්න තියෙනවා. එතකොට මේක ප්‍රංශයේ සංස්කෘතික සමාජ ඉතිහාසය නොදන්නා අය විග්‍රහ කරගත්තේ සංක්‍රමණිකයන් විසින් ප්‍රංශ ආණ්ඩුවට බලපෑම් කරන්න ආවා කියන එකයි. එතකොට අපි බලමු තව ටිකක් ඉස්සරහට යද්දි මම මේක කියන්න මොකක්ද මේ කළු ජාතිකයන් එතන මැදිහත් වීමට ඇති හේතුව කියලා. ඒ වගේම ගත්තාම එළඹෙන 17 වෙනිදා සමස්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම් කළා තියෙන මේ සියලු මේ දෙනා එකතු වෙලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම් වෙමින් පවතිනවා ප්‍රංශය තුල. මේ ආර්ථික පීඩනයට එරෙහිව අධ්‍යාපනයට අවශ්‍ය කරන මුදල් වෙන් කරන්නේ නැතුව කප්පාදු කිරීමට එරෙහිව. එතකොට 17 වෙනිදා තීරණාත්මක දවසක්. එදාට සිදුවිය හැකි බොහෝ දේවල් සිද්ධ වෙනවා. ප්‍රංශයේ සිදුවන උද්ඝෝෂණවලදී දැවැන්ත ලෙස රාජ්‍ය සහ ජනතාව ගැටීමකට ලක් වෙනවා. ඔබ දැකලා ඇති ගිනි තියා ගැනීම, පොලිසිය ප්‍රහාර දීම, මේක සාමාන්‍ය දෙයක්. ප්‍රංශ ජනතාවත් ප්‍රකෝපකාරී, ප්‍රංශ ආරක්ෂක අංශත් ප්‍රකෝපකාරී. ඔවුන් නිතරම උත්සාහ කරනවා සෑම උද්ඝෝෂණයකදී, සාමාන්‍ය සෑම උද්ඝෝෂණයකදීම පවා ප්‍රචණ්ඩත්වයෙන් උදාහරින්න උත්සාහ කරනවා. ඒකට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න සූදානම් වෙලා තමයි මේ උද්ඝෝෂණයක යන්නේ. එතකොට අපට පෙනෙන්න ලැබෙන දේ තමයි ගිනි ඇවිලීම් සහ විනාශ කිරීම්. මේ සියල්ල ඒ ප්‍රංශ අරගල තුල අපට දකින්න තියෙන දෙයක්. එකක් තමයි, අනිත් එක තමයි ප්‍රංශයේ ජීවත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. ප්‍රංශය කියන්නේ ලෝකයේ යටත් කරගෙන හිටපු යටත් විජිතවාදී. ප්‍රංශය තුල විවිධ ජාතිකයන් ජීවත් වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් කළු ජාතිකයන් ගත්තොත්, කළු ජාතිකයන්ගේ මේ ගෙවෙන්නේ 4 5 පරම්පරාව ප්‍රංශය තුල. එතකොට ඔවුන් පාටින් කළු වුණාට ප්‍රංශ ජාතිකයන්. අර නගරාධිපතිවරයා ප්‍රංශ ජාතිකෙක් වගේම ඒ නගරාධිපතිවරයා වටේ හිටපු කළු ජාතිකයන්ුත් ප්‍රංශ ජාතිකයන්. එතකොට ප්‍රංශය තුල යුරෝපයේ අනික් රටවල් වල තියෙන විදේශිකයාට තියෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද ප්‍රංශයේ බොහෝ ජාතීන් ප්‍රංශ ජාතිකයන් බවට පත් වෙලා සිටින්නේ ඔවුන් එහි ජීවත් වෙච්ච පරම්පරාවන් ගණනාවක් ගෙවි ගිය පරම්පරාවන් වලට අයත් ජනතාව නිසා. ඒ නිසා ප්‍රංශයේ සුදු ජාතිකයන් තමයි ප්‍රංශ ජාතිකයන් කියන ගොබ්බ මානසිකත්වයේ තියෙනවා නම් මේ විග්‍රහ කරන මේ ඒ ගැන නොදැන විග්‍රහ කරන අයට ඒක පොඩ්ඩක් හොයා බලාගත්තොත් හොඳයි කියලා අපි කල්පනා කරනවා. මොකද නැත්තම් අර වගේ විග්‍රහයන් තමයි එළියට එන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රංශයේ සුදු ජාතිකයන් වගේම කළු ජාතිකයන් සහ ඉන්දියානුවන් සහ වෙනත් රටවල් වල මිනිස්සු පරම්පරා කීපයක් ගත කරලා ඒ ප්‍රංශ ජාතිකයන් බවට පරිවර්තනය වෙලා ඒ ප්‍රංශ සංස්කෘතියත් එක්ක ස්වීකරණයට ලක් වෙච්ච වටපිටාවක් තමයි තියෙන්නේ. ඒක ඇතුලේ හැම පාටකම මිනිස්සු ඉන්නවා. ඒ හැම පාටකම මිනිස්සු ප්‍රංශ ජාතිකයන් බවට පත් වෙලා ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රංශය තුල අපි ඇවිදිද්දී අපට පේන්න තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කිසිම මිනිහෙක්ගේ පාටක් දිහා කිසිම මිනිහෙක් බලන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම එක හා සමාන ලෙස සලකන්න සහ බලන්න ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. නමුත් ජාතිවාදය සහ වර්ණවාදය, ආගම්වාදය, ඒවා හැමතැනම පවතින දේවල්. ඒවා අවශ්‍ය වෙලාවට මතුවෙලා එනවා. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ ඒවා සමනයකට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජීවිතය තුළ ඒවා නැති තැනට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණු මුල් කරගෙන තමයි විශේෂයෙන්ම මේ ආර්ථික පීඩනයට එරෙහිව ප්‍රංශය තුළ මේ වන විට දැඩි විරෝධතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. මා කලින් මතු කරා ආකාරයටම 17 වෙනිදා තීරණාත්මක ලෙස මේ සියලු පාර්ශ්වයන්, මේ අරගල කරන සියලු පාර්ශ්වයන් ඒකාබද්ධව දැවැන්ත අරගලයක් කිරීමට නියමිතයි. ඒ දැවැන්ත අරගලය තුළ ඔබට දැවැන්ත ගිනි ජාලයක් මතුවීම වෙනවා දකින්නට පුළුවන් වේවි. මොකද ඒක ප්‍රංශ අරගල තුළ දකින්න තියෙන දෙයක්. රාජ්‍යයට දැඩි ලෙස බලපෑම් කිරීමට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා අරගල කරන හැම වෙලාවෙම රාජ්‍යයට දැඩි ලෙස හානි කරනවා, රාජ්‍යයට දැඩි ලෙස බලපෑම් කරනවා. ඒක සාමාන්‍ය සිදුවීම බවට පත් වෙලා තියෙනවා. 17 වෙනිදා මේ සිද්ධිය අපිට බොහොම
හොඳට දැක ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රංශයේ සංස්කෘතික ඉතිහාසය සහ දේශපාලනය හොඳින් අවබෝධ කරගෙන ඒ සිදුවීම් විග්‍රහ කරනවා නම් ඒක තමයි වඩාත් සාධාරණ සහ වැදගත් වෙන්නේ.

ඉතින් ලංකාවේ භික්ෂූන් මේ වන විට ප්‍රධාන ගැටලුව බවට පරිවර්තනය කරගෙන තියෙන ඥානසාර සිරගත වීම සහ ඥානසාරගේ සිවුර ගැලවීම පිළිබඳව කාරණය. ඒ නිසා ඥානසාරව නිදහස් කර ගැනීමටත් ඥානසාරට යලි බන්ධනාගාරය තුළ සිවුරු ඇඳීමටත් මේ පෙළපාලි යමින් නිකං වෙනස් වැඩ ටිකක් කරමින් මේ මහා සංඝයා රත්නේ පොරි සංඝයා රත්නේ මේ කියන සංඝයා රත්නේලා සියලු දෙනාම වැඩ කරමින් ඉන්නවා. පසුගියදා පසුගිය අඟහරුවාදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරා 63 දෙනෙක් විවිධ හේතු මත සිරගත වෙච්ච සංඝයාලා 63 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ 63 දෙනාටම සිවුරු ඇඳුවොත් සිරම ඇදිරි තුල සංඝයාගේ බලවැඩ ටික පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මේ රටේ ජනතාවට බණ කියන්න ආපු එවුන් ටික බන්ධනාගාරගත වෙලා ඉන්නවා කියලා වැඩි ප්‍රමාණයක් මිනිස්සු දැකගත්තාම මොකක්ද වෙන්නේ? මේ සිවුරු වන්දන්නේ යෑමේ තියෙන අවුල තමයි ඥානසාරව ලෝකය දැනගත්තාට ඥානසාර වගේ නොවෙච්ච එවුන් ගොඩක් ඉන්නවා විවිධ වංචාවන් දූෂණයන් කරලා, ඒ වගේම අපචාරයන් කරලා, ළමා අපචාරයන් කරලා වරදකරුවන් බවට පත් වෙලා විශාල ප්‍රමාණයක් ඉන්නවා බන්ධනාගාර තුල. එතකොට මේ සියලු දෙනාටම ඥානසාරට සිවුරු වන්දන්න ගිහිල්ලා මේ සියලු දෙනාටම සිවුරු වැඳ ගන්න වුණොත් කාර්ය බන්ධනාගාරය තුල අපචාර කරපු එවුන් ටික කැපිපෙනෙන්න පටන් ගන්නවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු දැන් මේ ඥානසාරගේ සිවුර පිළිබඳව කේන්ද්‍රගාන මේ හාමුදුරුවරු හැබැයි ඕස්ට්‍රේලියාවේ නාවටුන්න කියන මේ චීවරධාරියාගේ චීවරේ ගලෝලද නැද්ද ජම්පරේ අන්දලද බන්ධනාගාර ගත කළේ කියලා විමසන්න සහ ඒ පිළිබඳව කතාබහක් කරන්න සංවාදයක් හදන්න ඉදිරියට එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කියන නාවටුන්න විජිත හිමි කියන මේ චීවරධාරියා ගෑනු දරුවන් 6 දෙනෙකු දූෂණයට ලක් කරලා තියෙනවා. ඒකේ බරපතලම අපයෝජන ක්‍රියාවලිය තමයි වයස අවුරුදු 4ක දැරියක් මේ කියන ආගමික නායකයෙක් කියන මිනිස්සුන්ගේ වැදුම් පිදුම් ලබන මේ තක්කඩියා වයස අවුරුදු 4ක දැරියකවත් අපයෝජනයට ලක් කරලා තියෙනවා. එතකොට ඔහුට වරදකරුවෙකු වෙලා පසුගියදා වසර 13ක සිරදඬුවම් හිමි වුණා. හැබැයි මේ කියන තක්කඩි චීවරධාරියා පිළිබඳව සහ ඔහුගේ චීවරය පිළිබඳව ඔය ලංකාවේ ඉන්න හාමුදුරුවරු ඥානසාරගේ නැට්ටෙල්ලීගෙන දඟලන්න හදන හාමුදුරුවරු කිසි කෙනෙක් ප්‍රශ්න කළේ නැහැ. එතකොට දැන් මෙතන සිද්ධ වෙන අනිත් කාරණේ තමයි ඥානසාර කියන්නේ අපි දන්නවා ඉතිහාසය තුල රාජපක්ෂගේ බලය තුල රටේ ජාතිවාදය වපුරවමින් මුස්ලිම් සිංහල ගැටුමක් නිර්මාණය කිරීමට ඉතාම සක්‍රීයව මැදිහත්ව වැඩ කරපු භික්ෂුන් කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය පාවිච්චි කරමින් සියලු දෙනා පීඩාවට පත් කරපු භික්ෂු කෙනෙක්. ඥානසාර සිරගත වෙන්නේ සහ මේ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩු සමයේදී වටෙන් ආපු බලපෑම මත මෛත්‍රීපාල සිරිසේන මොහුට සිරදඬුවම ලිහිල් කරනවා. ඒ ඔහු සිරගත වෙන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේ තුලදී අපහාස කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනාවට වැරදිකරු වෙලා. ඒකෙදි සිද්ධ වෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වෙනවා. ඒ සිරදඬුවම තමයි මේ තියෙන්නේ. මෛත්‍රීපාල විසින් අත්හිටවපු සිරදඬුවම තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා ඉවත් කරපු සිරදඬුවම නැවත ශ්‍රේෂ්ඨ අධිකරණය තුල අභියෝගයට ලක් කරලා හක් වෙලා ඒක නැවත අධිකරණය විසින් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් බලාත්මක කරනවා. ඒකේ ඉතිරි කාලය ගෙවන්න තමයි ඥානසාරට සිද්ධ වෙලා තියෙන්නේ. ඥානසාර මීට කලිනුත් ජම්පරය ඇඳලා හිටියා. හැබැයි මේ භික්ෂූන්ට ඒක පෙනුනේ නැහැ. නමුත් මේ මොහොතේ මේ භික්ෂූන් ඥානචාරගේ චීවරය බන්ධනාගාරය තුල අඳන්න සූදානම් වෙනවා නම් අපි හිතන්නේ ඒක හොඳයි. එහෙම වුණාම මේ මිනිසුන්ට බණ කියන්න එන හාමුදුරුවරු කී දෙනෙක් බන්ධනාගාර ගත වෙලා ඉන්නවද කියන එක පේන්න සහ
බලා ගන්න පුළුවන්. ඒක නියමයි. ඒ නිසා මවුන්ට බන්ධනාගාරයේ හසේ සිවුර අඳලා තිබ්බනම් මරු බර වැඩ කරද්දි බන්ධනාගාරයේ බර වැඩ කරද්දි සිවුර ඇඳන් බර වැඩ කරන එකත් මරුම මරු වැඩක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් මේ වෙන්නේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ගැටලු ටික ඔක්කොම යට ගිහිල්ලා මේ 2.50 ප්‍රශ්නයක් උඩට ඇවිල්ලා ඒක සමාජගත වෙලා තියෙන එක. එළඹෙන අයවැය තුලදී රටේ ජනතාවගේ පීඩනය අඩු කරන්න මිනිස්සුන්ට මැදිහත් වෙලා උද්ඝෝෂණය කරන්න තියෙන කාලය මේ 2.50 ප්‍රශ්නයකට යලි යට වෙලා තියෙනවා. ආණ්ඩුව රාජ්‍යයෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියලා මර්ධනකාරී පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කරන වෙලාවේ ඒක යටපත් වෙලා මේ 2.50 චීවරයක ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ආණ්ඩුව 22 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න උත්සාහ දරපු අවස්ථාවේදීත් ඒක වහලා ජනතාවගේ අවධානයට ඒක ලක්වෙන එක වළක්වන්නට විවිධ වූ ප්‍රශ්න එළියට ගෙනල්ලා ඒ වගේ පිළිබඳව සාකච්ඡා කළා. එතකොට දැන් විශේෂයෙන්ම අයවැයටත් වඩා අප ඉදිරියේ තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට යැයි කියමින් මේ වර්තමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ගේන්න යන පනත. මේක සමස්ත ශ්‍රී ලාංකිකයාගේම කටවහන්නට මර්ධනය කරන්නට අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න අනුරු කුමාර දිසානායක ටිල්වින් සිල්වා ඇතුළු මේ පඩත්තල දේශපාලන නඩේ විසින් රාජ්‍ය මර්ධනය මුදා හරින්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය අනපනත් සම්මත කර ගැනීමට උත්සාහ දරන මොහොතක්. හැබැයි ඒ උත්සාහය සමාජයට පේන්න සහ පෙන්වන්න උත්සාහ කරන මොහොතේදී චීවරය නැමැති මේ 2.50 ප්‍රශ්නේ වහලා දාලා තියෙනවා. එහෙමනම් රටේ ජනතාව හැටියට ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා මේ චීවරයක් අඳනවද නැද්ද කියන එක ඥානසාර චීවරය අඳනවද නැද්ද කියන එක පිළිබඳව කතා කරනවට වඩා වැදගත් රාජ්‍යයෙන් ත්‍රස්තවාදය ආරක්ෂා කර ගැනීම සඳහායි කියමින් අනුර කුමාර ඇතුළු මේ කණ්ඩායම ගේන්න යන රාජ්‍යයට එල්ලවීමට නියමිත ජනතාවගේ පීඩනය මර්ධනය කිරීමට ගේන්න යන පනතට එරෙහිවීම මේ පිළිබඳව දැනුවත් වීම. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා චීවරය අඳ ගන්නව නම් අඳගත් උදෙන් වැරදිකාරයෝ හිරේ යන එක අනිවාර්ය දෙයක්. හැබැයි මේ ඔබට වෙන්න යන විනාශයෙන් ඔබ නිදහස් වීමට නම් ඔබ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන, වැඩි උවමනාවකින් උනන්දුවකින් ඒ වෙත අවතීර්ණ වෙන්න ඕන. ඉතින් ඒක පිළිබඳව වඩා හොඳින් සිතා බලන්න කියන එක තමයි අපි ඔබට ආයාචනා කරන්නේ.

ඉතින් ලංකාවේ භික්ෂූන් මේ වන විට ප්‍රධාන ගැටලුව බවට පරිවර්තනය කරගෙන තියෙන ඥානසාර සිරගත වීම සහ ඥානසාරගේ සිවුර ගැලවීම පිළිබඳව කාරණය. ඒ නිසා ඥානසාරව නිදහස් කර ගැනීමටත් ඥානසාරට යලි බන්ධනාගාරය තුළ සිවුරු ඇඳීමටත් මේ පෙළපාලි යමින් නිකං වෙනස් වැඩ ටිකක් කරමින් මේ මහා සංඝයාරත්නේ පොරි සංඝයාරත්නේ මේ කියන සංඝයාරත්නේලා සියලු දෙනාම වැඩ කරමින් ඉන්නවා. පසුගියදා පසුගිය අඟහරුවාදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරා 63 දෙනෙක් විවිධ හේතු මත සිරගත වෙච්ච සංඝයාලා 63 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ 63 දෙනාටම සිවුරු ඇඳුවොත් සිරම ඇදිරි තුල සංඝයාගේ බලවැඩ ටික පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මේ රටේ ජනතාවට බණ කියන්න ආපු එවුන් ටික බන්ධනාගාරගත වෙලා ඉන්නවා කියලා වැඩි ප්‍රමාණයක් මිනිස්සු දැකගත්තාම මොකක්ද වෙන්නේ? මේ සිවුරු වන්දන්නේ ඈමේ තියෙන අවුල තමයි ඥානසාරව ලෝකය දැනගත්තාට ඥානසාර වගේ නොවෙච්ච එවුන් ගොඩක් ඉන්නවා විවිධ වංචාවන් දූෂණයන් කරලා, ඒ වගේම අපචාරයන් කරලා, ළමා අපචාරයන් කරලා වරදකරුවන් බවට පත් වෙලා විශාල ප්‍රමාණයක් ඉන්නවා බන්ධනාගාර තුල. එතකොට මේ සියලු දෙනාටම ඥානසාරට සිවුරු වන්දන්න ගිහිල්ලා මේ සියලු දෙනාටම සිවුරු වැඳ ගන්න වුණොත් කාර්ය බන්ධනාගාරය තුල අපචාර කරපු එවුන් ටික කැපිපෙනෙන්න පටන් ගන්නවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු දැන් මේ ඥානසාරගේ සිවුර පිළිබඳව කේන්ද්‍රගාන මේ හාමුදුරුවරු, හැබැයි ඕස්ට්‍රේලියාවේ නාවටුන්න කියන මේ චීවරධාරියාගේ චීවරයේ ගලෝලද නැද්ද ජම්පරය අන්දලද බන්ධනාගාර ගත කළේ කියලා විමසන්න සහ ඒ පිළිබඳව කතාබහක් කරන්න සංවාදයක් හදන්න ඉදිරියට එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කියන නාවටුන්න විජිත හිමි කියන මේ චීවරධාරියා ගෑනු දරුවන් 6 දෙනෙකු දූෂණයට ලක් කරලා තියෙනවා. ඒකේ බරපතලම මහා බරපතලම අපයෝජන ක්‍රියාවලිය තමයි වයස අවුරුදු 4ක දැරියක් මේ කියන ආගමික නායකයෙක් කියන මිනිස්සුන්ගේ වැදුම් පිදුම් ලබන මේ තක්කඩියා වයස අවුරුදු 4ක දැරියකවත් අපයෝජනයට ලක් කරලා තියෙනවා. එතකොට ඔහුට වරදකරුවෙකු වෙලා පසුගියදා වසර 13ක සිරදඬුවම් හිමි වුණා. හැබැයි මේ කියන තක්කඩි චීවරධාරියා පිළිබඳව සහ ඔහුගේ චීවරය පිළිබඳව ඔය ලංකාවේ ඉන්න හාමුදුරුවරු ඥානසාරගේ නැට්ටෙල්ලීගෙන දඟලන්න හදන හාමුදුරුවරු කිසි කෙනෙක් ප්‍රශ්න කළේ නැහැ. එතකොට දැන් මෙතන සිද්ධ වෙන අනිත් කාරණේ තමයි ඥානසාර කියන්නේ අපි දන්නවා ඉතිහාසය තුල රාජපක්ෂගේ බලය තුල රටේ ජාතිවාදය වපුරවමින් මුස්ලිම් සිංහල ගැටුමක් නිර්මාණය කිරීමට ඉතාම සක්‍රීයව මැදිහත්ව වැඩ කරපු භික්ෂුන් කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය පාවිච්චි කරමින් සියලු දෙනා පීඩාවට පත් කරපු භික්ෂු කෙනෙක්. ඥානසාර සිරගත වෙන්නේ සහ මේ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩු සමයේදී වටෙන් ආපු බලපෑම මත මෛත්‍රීපාල සිරිසේන මොහුට සිරදඬුවම ලිහිල් කරනවා. ඒ ඔහු සිරගත වෙන්නේ සන්ධ්‍යා ඇක්නැලිගොඩට අධිකරණයේ තුලදී අපහාස කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනාවට වැරදිකරු වෙලා. ඒකෙදි සිද්ධ වෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වෙනවා. ඒ සිරදඬුවම තමයි මේ තියෙන්නේ. මෛත්‍රීපාල විසින් අත්හිටවපු සිරදඬුවම, තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා ඉවත් කරපු සිරදඬුවම නැවත ශ්‍රේෂ්ඨ අධිකරණය තුල අභියෝගයට ලක් කරලා හක් වෙලා ඒක නැවත අධිකරණය විසින් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් බලාත්මක කරනවා. ඒකේ ඉතිරි කාලය ගෙවන්න තමයි ඥානසාරට සිද්ධ වෙලා තියෙන්නේ. ඥානසාර මීට කලිනුත් ජම්පරය ඇඳලා හිටියා. හැබැයි මේ භික්ෂූන්ට ඒක පෙනුනේ නැහැ. නමුත් මේ මොහොතේ මේ භික්ෂූන් ඥානචාරගේ චීවරය බන්ධනාගාරය තුල අඳන්න සූදානම් වෙනවනම් අපි හිතන්නේ ඒක හොඳයි. එහෙම වුණාම මේ මිනිසුන්ට බණ කියන්න එන හාමුදුරුවරු කී දෙනෙක් බන්ධනාගාර ගත වෙලා ඉන්නවද කියන එක පේන්න සහ
බලාගන්න පුළුවන්. ඒක නියමයි. ඒ නිසා මොවුන්ට බන්ධනාගාරය හසේ සිවුර අඳලා තිබ්බනම් මරු බර වැඩ කරද්දි බන්ධනාගාරයේ බර වැඩ කරද්දි සිවුර ඇඳන් බර වැඩ කරන එකත් මරුම මරු වැඩක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් මේ වෙන්නේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ගැටලු ටික ඔක්කොම යටගිහිල්ලා මේ 2.50 ප්‍රශ්නයක් උඩට ඇවිල්ලා ඒක සමාජගත වෙලා තියෙන එක. එළඹෙන අයවැය තුලදී රටේ ජනතාවගේ පීඩනය අඩු කරන්න මිනිසුන්ට මැදිහත් වෙලා උද්ඝෝෂණය කරන්න තියෙන කාලය මේ 2.50 ප්‍රශ්නයකට යලි යට වෙලා තියෙනවා. ආණ්ඩුව රාජ්‍යයෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියලා මර්ධනකාරී පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කරන වෙලාවේ ඒක යටපත් වෙලා මේ 2.50 චීවරයක ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ආණ්ඩුව 22 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න උත්සාහ දරපු අවස්ථාවේදීත් ඒක වහලා ජනතාවගේ අවධානයට ඒක ලක්වෙන එක වළක්වන්නට විවිධ වූ ප්‍රශ්න එළියට ගෙනල්ලා ඒ වගේ පිළිබඳව සාකච්ඡා කළා. එතකොට දැන් විශේෂයෙන්ම අයවැයටත් වඩා අප ඉදිරියේ තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට යැයි කියමින් මේ වර්තමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ගේන්න යන පනත. මේක සමස්ත ශ්‍රී ලාංකිකයාගේම කටවහන්නට මර්ධනය කරන්නට අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න අනුර කුමාර දිසානායක, ටිල්ලින් සිල්වා ඇතුළු මේ පඩත්තල දේශපාලන නඩේ විසින් රාජ්‍ය මර්ධනය මුදා හරින්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය අනපනත් සම්මත කර ගැනීමට උත්සාහ දරන මොහොතක්. හැබැයි ඒ උත්සාහය සමාජයට පේන්න සහ පෙන්වන්න උත්සාහ කරන මොහොතේදී චීවරය නැමැති මේ 2.50 ප්‍රශ්නේ වහලා දාලා තියෙනවා. එහෙමනම් රටේ ජනතාව හැටියට ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා. මේ චීවරයක් අඳනවද නැද්ද කියන එක ඥානසාරට චීවරය අඳනවද නැද්ද කියන එක පිළිබඳව කතා කරනවට වඩා වැදගත් රාජ්‍යයෙන් ත්‍රස්තවාදය ආරක්ෂා කර ගැනීම සඳහායි කියමින් අනුර කුමාර ඇතුළු මේ කණ්ඩායම ගේන්න යන රාජ්‍යයට එල්ලවීමට නියමිත ජනතාවගේ පීඩනය මර්ධනය කිරීමට ගේන්න යන පනතට එරෙහිවීම මේ පිළිබඳව දැනුවත් වීම. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා චීවරය අඳ ගන්නවා නම් අඳගත් උදෙන් වැරදිකාරය හිරේ යන එක අනිවාර්ය දෙයක්. හැබැයි මේ ඔබට වෙන්න යන විනාශයෙන් ඔබ නිදහස් වීමට නම් ඔබ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන, වැඩි උවමනාවකින් උනන්දුවකින් ඒ වෙත අවතීර්ණ වෙන්න ඕන. ඉතින් ඒක පිළිබඳව වඩා හොඳින් සිතා බලන්න කියන එක තමයි අපි ඔබට ආයාචනා කරන්නේ.

0: හර්ෂ, අපි මේක තවත්තාරට හංගන් ඉන්නක තේරුමක් නෑ. අපි මේක යාට කියමු.
1: මං කල්පනා කරේ කොහොමද මේක තාරට කියන්නේ කියලා. කිව්වත් යම කොම් බාරගනීද?
2: දෙන්න මෙච්චර දෙයක් මගෙන් හැංගුවේ. ඇයි විමංසා? ඇයි?

අහගෙන ඉන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරවරු සහෝදරියනි, ඒ වගේම ආරක්ෂක අංශයේ සහෝදරවරුනි සහෝදරියනි,

ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකෙන් එක එකින් එක එකින් එක වෙනකල් බලන් හිටියා. අනේ තාම නෑ, අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි, අවුරුදු දෙකයි සූරාකෑමමයි, අවුරුදු දෙකයි දල්ලිගේ ඔඩොක්කුවේමයි, අවුරුදු දෙකයි ධම්මිකලගේ ඔඩොක්කුවේමයි. එනිසා තමයි අපිට මහපාරට ඇවිල කියන්න උනේ බදු බර වැඩි ජඩපතු වැඩි දරන්න බෑ කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. සෞඛ්‍ය උපකරණ වලට බදු අයත් කරන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරතිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි, අපිට ලැජ්ජයි. ඇයි? අවුරුදු දෙකයි. එනිසා අපි මහා පාරට බැලලා කිව්වා බඩු මිල අඩු කරන්න, බදු බර අඩු කරන්න. ආණ්ඩුව කිව්වා නෑ, බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට, පොත්වල බද්ද අඩු කරමුද? නෑ අද නෙවෙයි හෙට. ඖෂධ සෞඛ්‍ය උපකරණවල බද්ද අඩු කරමුද? නෑ අද නෙවෙයි හෙට කියලා ආණ්ඩුව කිව්වා. හැබැයි අපිට බදු ගාති උන් හොඳට ඒ ටික අඹරලා නන්නත්තර වෙලා යන්න අම්මි තාත්තේ බදු ටික ගහනවා. දැන් දවස් දෙක තුනකට කලින් ඉන්ධන මිල වැඩි වුණා. ආණ්ඩුව ගහන බයිලේ තමයි ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල වැඩි වෙද්දී ඉන්ධන වැඩි කරන්න වෙනවා කියන ඔව් පය පන්තිය දරුවත් දන්නවා. හැබැයි ඒකෙන් කියන එක මොකද්ද? ආණ්ඩුවට ලංකාවේ ඉන්ධන ස්වෛරීත්වයක් තියාගන්න කිසිම සැලසුමක් නැහැ. අවුරුදු දෙකක් ලපන් ගහලා, අවුරුදු දෙකක් කිසිම සැලසුමක් නැතුව ඕසෙට වැඩි කරලා දානවා. බොර තෙල් මිල වැඩි වුණා, වැඩි වුණා, වැඩි වුණා කියලා. ඉතින් ඒක මං කියනවා පොඩ්ඩක් අපිටත් පොඩි චූන් එකක් දෙන්න. 70ක් තමයි වැඩි කරන්නේ, 60ක් අපි දැම්මා, 10ක් ඕගොල්ලන්ට අඩුයි නේද? කමක් නැහැ නේද? අපි කියනවා ඒ 70ෙන් දාපු 60ත් හාල් මැස්සන්ට ගාලා පොත්වලට පතු ගහලා රාජ්‍ය භාණ්ඩාගාරට ගත්ත මුදල ඒක දාලා අපිට කියනවා දැන් මලු සාක්කුවෙන් අරගෙන. අපි කියනවා අසාධාරණයි, අසාධාරණයි ඒ බදු දරා ගන්න බෑ. ඇයි අම්මේ තාත්තේ? ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වෙද්දී ලංකාවේ මුළු සේවා ගාස්තු වැඩි වෙනවා, කෑම පැකට් එකේ වැඩි වෙනවා, ඒ වගේම පාන් ගැටියේ, බනිස් ගැටියේ, මාළු පාන් ගැටියේ, ප්ලේන් ඩියේ මිල වැඩි වෙනවා. නුවරඑළියේ ඉඳලා එන එළවලු ටික, ඒ වගේම වැලිමඬේ ඉඳලා එන අල ටිකේ ගාන වැඩි වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකට තෙල් මිල වැඩි වෙලා ඇද්දුනම්. එහෙමනම් රජයේ තේරුම් ගන්න ඕන සරල ආර්ථික විද්‍යාව තමයි අවම වශයෙන් තෙල් මිල වැඩි වෙද්දී මෙන්න මේ කියන පොදු සේවාවලට සහනයක් කෝටා එකක් දෙන්න ඕන කියලා. ඉතින් එහෙම එකක් දෙන්න නැතුව 70ක් ගෙන් දෙන්නම්, 70ක් දුන්නා 60ක් දුන්නා කියලා ජනතාව අන්දනවා. ඒ නිසා මෙතන තියෙන ආදරණීය අම්මේ තාත්තේ හැම දෙයකින්ම බරපතල විදිය බදු කොල්ල කෑමක්. අද අපි අරන් ආ විරෝධතා බෝඩ් වල තිබුණා කුකුල් මස් කිලෝ එකට රුපියල් 310ක් බද්ද හැත් කරලා කියලා. ඉතින් කුකුල් මස් කිලෝ එකට රුපියල් 310ක් බදු එකතු වුණාම ගෙදර කෑමට මස් කැල්ලක් යන්නේ නැහැ. හාල් මැස්සවලට විශේෂ වෙළඳ බද්ද 100ක් එකතු කරාම හේ හාල් මැස්ස දෙතුන් දෙනෙක් අනේ යන්නේ නැහැ කෑමකට. පරිප්පු වලට බද්ද වැට්ට ගැඩුනාම යන්නේ නැහැ කෑම ටිකට ඕන විදිහට. ඊට පස්සේ මේක කන පුංචි ඈයන්ට මන්ද පෝෂණය, ප්‍රෝටීන් නූනතාවය, මන්ද පෝෂණය හැදිලා තමයි ඉවර වෙන්නේ. හැදිලා දැන් වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුව මොකෝ කියන්නේ? අනේ ලෝක ළමා දිනයට පහුගිය දවසේ පළවෙනිදා ගහන්න ඕන පම්පෝ

යොක්කොමක ඇහුවා මාර හොඳ රටක් ළමයිට හැදිලා තියෙනවා කියලා. අනේ උඹලා හදපු රට, උඹලා හදපු රටේ ළමයි පහක් ගත්තොත් එක එක්ක මන්ද පෝෂණය. උඹලා හදපු අවුරුදු දෙකෙන් හදපු රටේ. ඒ නිසා දැන් ආණ්ඩුව ඉන්නේ බදු හූරං කාලා ආර්ථිකය ගොඩ දාන තැන. මේක කිව්වම ජාතික ජන බලවේගයේ ආර්ථික ඔස්තරලා හනුවා. ඉතින් ලෝකේ ඕන රටක බදු එකතු කරනවානේ. මොකෝ අපි නම් කැමැති ආණ්ඩුවේ ආර්ථික ඔස්තරලා කියන. අපි අහනවා ලෝකේ හැම රටක්ම දුවන්නේ බදු වලින් විතරක්ද? ලෝකේ හැම රටකම ප්‍රධාන ආයතනයම බදුද? බදු වලින් විතරක්ම මුළු ලෝකෙම හැම රටකම ආර්ථිකය දුවන්නේ. ඔහු සැලසුම් කරනවා සමහර ධනවාදී රටවල්. ඉතින් දැන් මේ ප්‍රගතිශීලී බෝඩ් ගහගෙන ඉස්සරහා බෝඩ් ගහගෙන රතු පහට විකුණගෙන ආපු ආණ්ඩුවෙන් අපි අහනවා උඹලත් ඇවිල්ලා බදු ගහලා බදු ගහලා බදු ගහලා රටේ වෙන ආදායම් ගැන හිතන්නේ නැත්තම් අපි අහනවා ඒකට අපිට කියන්නේ දරන් ඉන්න කියලා. මේගොල්ලන්ට නෑ වෙනත් ආර්ථික උපාය මාර්ග, වෙන ආයෝජන නෑ, රටට සල්ලි කියන ක්‍රම නෑ, අලුත් ව්‍යාපෘති නෑ. ලෝකේ ඕන රටක තමන් දන්නවා රාජ්‍ය යටතේ පාලනය වෙන මැදිහත් වෙන ආදායම් හොයන දේවල් තියෙනවා. උදාහරණයකට පුල්මුඩේ පොස්පේට් නිධිය, ඒක රජය යටතේ තියෙනවා. දැන් මොකෝ කරන්න යන්නේ? ආදායම් නෑ කියලා බදු ගහන ගමන් අනිත් පැත්තේ ඉන්දියාවේ කොම්පැනි ගෙනල්ලා අන්න පොස්පේට් නිධිය විකුණන්න යනවා. පොස්පේට් එක විකුණන්න යනවා. ඒ ගමන් විකුණාමලේ තියෙන තෙල් ටැංකි මේක රජයේ මැදිහත් වෙලා මේ ටික පිලිසකර කරගෙන තෙල් ගබඩා කරගෙන ඉතිරි එකත් මොනවා හරි ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න. අපේ ජනාධිපති මොකෝ කියන්නේ? මේන් 82ක් තියෙනව එනවයි වයිලා. මේ තෙල් ටැංකි 82ක් තියෙනවා ත්‍රිකුණාමලේ අරන් ගන්නවයි වයිලා කියලා මොකද කරන්නේ? හේ ටිකක් ඉන්දියාවට විකුණලා දානු. රට වටේම තියෙන ඛනිජ සම්පත් ටික කුණු කොල්ලෙක් විකුණලා දානු. ඒ නිසා ආයෝජනයක් ගේන්නේ නැති, ගේන්න සැලසුමක් නැති රජයේ තියෙන මොනවා හරි සම්පත් ටික විකුණලා දාන ආණ්ඩුවක් අපිට කියනවා අපි උඹලගේ බඩ පිටපොත්තට ඇලෙනකල් බදු ගහනවා දරන් හිටපන්. ඒ බදු වෙනද කරේ හොරා කෑවා අපි හොරා කන්නේ කියලා. අසාධාරණයි. ඇයි මේගොල්ලෝ ඒ එකතු කරන බද්ද සහනේ දීලා තියන්නේ පොඩි මිනිහට නෙමෙයි මහා පරිමාණ ධන කුවේරයට. උන්ට දීලා බිලියන සිය ගණනක බිලියන 973ක බදු සහනයක්. එක්ක බදු එකතු කරලා නැ නැත්තම් එකතු කිරීම ප්‍රමාද කරලා බිලියන 973යි. අපිට දැන් යන ගමන් ගන්න හාල් මැස්සෝ 100ක් ගෙඩි පිටින් කිලෝ එකට රුපියල් 100යි. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සාධාරණ නෑ අම්මේ තාත්තු. මේ ක්‍රමවේදය සාධාරණ නෑ. ඔව් අපි දන්නවා මේක තමයි ධනවාදය. මේක තමයි මේ ක්‍රමය. මේක තමයි මේ මුළු සමාජය ඌරගෙන කන ධනේශ්වර ක්‍රමය. ඒ නිසා ආණ්ඩුවත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අසමත්. ඒ වගේම ක්‍රමයත් ජනතාවගේ ආණ්ඩුව ආර්ථික ප්‍රශ්න විසඳන්න අසමත්. ඒ නිසා තමයි අලුත් බලයක් ගැන බලාපොරොත්තුව, අලුත් බලයක් ගැන විශ්වාසය, අලුත් මහජන බලයක් ගැන ජනතා ආමන්ත්‍රණය අපි මේ විදිහට කරන්නේ. ඒ නිසා දැන් ලංකාවේ ඉන්නවා විපක්ෂය. විපක්ෂයට මේ ප්‍රශ්නවල උත්තර නැහැ. විපක්ෂයට තියෙන උත්තරේ තමයි ඡන්දේනවා තව අවුරුදු කීපයකින් අපි ඇඳුම් මහලා තියාගන්නම්, ඕගොල්ලෝ යන්න ඡන්දපොලට අපිට දෙන්න ඡන්දේ, අපි බලය අරන් මේක කොරන්නම්. හැබැයි ඒගොල්ලෝ කොරන්නම් කිව්වට ඒගොල්ලන්ට අමතකම මොකද්ද? ඊට කලින් හැම කාලෙක මුන් තමයි ආණ්ඩු කරලා තියෙන්නේ. දැන් ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවත් එකයි උනුත් එකයි තකට තකයි. උන් දෙගොල්ලම තකට තකයි. ආර්ථික ප්‍රතිපත්තිය තකට තකයි. බදු ප්‍රතිපත්තිය තකට තකයි. ඒ නිසා මේක පරාද කරන්න ඕන. මේ බදු ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තිය පරාද කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි ජන අරගල ව්‍යාපාරයේ පාර්ථ බැස්සේ. එහෙම පාර්ථ බැස්සම කියනවා හෙයි ඕක කොලේකින් දෙන්න බැරි වුණාද? වැඩක් නෑ. දුන්නට වැඩක් නෑ. අදාළ නෑ. ඇයි? ඡන්ද ගණිද්දි සාමාන්‍ය මිනිහගේ ඡන්ද ටික අරගෙන ඉනිමඟට පයෙන් ගහලා ජාතික ජන බලවේග. පයෙන් ගහලා ජාතික ජන බලවේග. ඒ නිසා
දැනෙන්න කියන්න ඕන, රිදෙන්න කියන්න ඕන. රිදෙන්න කියලා විතරක් මදි, රිත්තලා දිනා ගන්නත් ඕන. ඒ වෙනුවෙන් තමයි අද දවසේ ජනාරකල ව්‍යාපාරය පාරට බැස්සේ. අපි දැක්කා ආණ්ඩුවේ සමහර මන්ත්‍රීලා ඇමතිලා කියනවා ඒගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල හොඳයි, දැන් අනේ කවුරුත් උද්ඝෝෂණ කරන්න නෑනේ. උද්ඝෝෂණ කරේ ඒගොල්ලුනේ, වෙන අය උද්ඝෝෂණ කරන්න දන්නේ නැල්ලුනේ. අපි ආණ්ඩුවට කියනවා මෙන්න බලා ගන්න ජනතාව, සටන් කරන්න දන්න ජනතාව, සටන් කරලා දේවල් දිනා ගන්න සමත් ජනතාව මේ ඉන්නේ. ඒ නිසා මගේ ආදරණීය සහෝදරවරුනි, සහෝදරියනි, අම්මේ තාත්තේ, ඒ නිසා මේ සටන අකණ්ඩව අපි බිමට අරගෙන යන්. ජයග්‍රහණය පේනවා ජනතාවට තියෙන විකල්පය ජනාරගල ව්‍යාපාරේ. අපි දන්නවා ඡන්දය දුන්නු ජනතාව ටිකක් තුෂ්ණිමූත වෙලා ඉන්නේ. ඡන්දය දුන්නු ජනතාවට හිතිලා තියෙන්නේ ආණ්ඩුව ගැන කලකිරලා ඉන්නේ. ඒ නිසා අපි කියන්නේ ප්‍රමාද නෑ, හැරෙන්න. හැරුණම තියෙන පාර ජනාරගල ව්‍යාපාරය කියන එක මතක් කරනවා.

ඊ දවසේ ඔක්තෝබර් 6 වෙනිදා ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත නමින් පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුව සභාගත කරනු ලැබුවා. මේ පනත් කෙටුම් පත සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ගැසට් කරලා ඒකේ සංවාදයේ සඳහා මාසයක පමණ කාලයක් දෙනවා කියලා කියමින් ඉඳලා, නමුත් මාසය කොහොම වුණත් සති දෙකක කාලය ඇතුලේ 6 වෙනිදා ඊයේ එකපාරටම හදිසියෙ මේක පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒත් මේ සම්බන්ධ අපේ පක්ෂයේ මතය ඉදිරිපත් කරන්න අපි අද මේ මාධ්‍ය හමුව ගන්නේ. මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා අපේ පක්ෂයේ මාධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරයා. ඒත් මේ පනත් කෙටුම්පත විසින් මේකේ පූර්විකාවේ සඳහන් වෙනවා 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. එහෙම නැත්නම් PTA පරිච්ඡින්න කිරීම සඳහා ඒ පනත අහෝසි කිරීම සඳහා තමයි මේ පනත ගේන්නේ කියලා. හැබැයි මේ පනතේ කලින් තිබුණු PTA එකේ කලින් තිබුණු ත්‍රස්ත පනතේ නොතිබූ සැලකීතු මට්ටමේ භයානක ප්‍රතිපාදන ප්‍රමාණයක් අඩංගුයි. ඒ වගේම කලින් පනතේ තිබුණු සමහර දේවල් මේකේ ඉවත් කරලා තියෙනවා. කලින් පනතේ විශාල විවේචනයකට ලක් වූ කොටස් ගණනාවක් ඉතිරි කරලා තියෙනවා. එතන මේ පනත් කෙටුම්පත අධ්‍යයනය කරනකොට අපිට හොඳටම තේරෙන එක තමයි මේක වඩා කිට්ටුවෙන් යනවා කියලා. 2023 රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ හවුල් පාලනය ගෙන ආපු ත්‍රස්ත විරෝධී පනත ATA කියලා හඳුන්වපු ත්‍රස්ත විරෝධී පනතට. එතනම රනිල් වික්‍රමසිංහ කාලයක් තිස්සේ මේ ත්‍රස්ත පනත වෙනුවට වෙනත් පනතක් සඳහා උත්සාහයන් දරනු ලැබුවා. 2018 අවුරුද්දේ CTA කවුන්ටර් ටෙරරිසම් ඇක්ට්, එහෙම නැතිනම් ප්‍රතිත්‍රස්ත පනත නමින් ඔහු පනත් කෙටුම් පතක් ගෙනාවා. ඒක PTA එකට වඩා භයානකයි කියන පදනමින් විශාල විවේචනයක් එල්ල වෙලා ඒක අකුල ගත්තා. ඊටසේ 2022 ජනතා අරගලයෙන් පස්සේ අරගලය ගැන ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන බියටපත් වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා ATA කියලා පනතක් ගෙනාවා. මේක අරගල විරෝධී පනතක් කියලා තමයි ඒ දවස්වලත් හැඳින්වුවේ. ඒ පනතේ තියෙන ලක්ෂණ වලට සැලකීතු මට්ටමකින් සමානයි. ඒකේ මූලික පදනම් සියල්ල තියෙනවා මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙන මේ PSTA කියන රාජ්‍ය ත්‍රස්තවාදී පනතේ. මේක රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතක් නෙවෙයි, මේක රාජ්‍ය ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය කිරීමේ, රාජ්‍ය ත්‍රස්තවාදයේ නීතිගත කිරීමේ රාජ්‍ය ත්‍රස්තවාදී පනතක්. ඒ නිසා අපි මේකට කියන්නේ රාජ්‍ය ත්‍රස්ත පනත. මේ රාජ්‍ය ත්‍රස්ත පනත ගේද්දී NPP ආණ්ඩුව මීට කලින් මේකෙම තියෙන ප්‍රතිපාදන සහිත 2023 ත්‍රස්ත විරෝධී පනත ආපු වෙලාවේ මේකට විරුද්ධ වුණා. මේකට විරුද්ධ වෙලා හරිණි අමරසූරිය වර්තමාන අගමැතිවරිය පාර්ලිමේන්තුවේ ලොකු කතාවකුත් කරා මේකට විරුද්ධව. ඊපස්සේ ඒ අය අධිකරණයට ගියා ATA විරුද්ධව. ඇත්තටම අපි අහන්න තියෙන්නේ ATA එක ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මේ පනත ගේන වෙලාවේ ඒකට විරුද්ධව කතා කරපු, ඒකට විරුද්ධව අධිකරණයට ගිය අය දැන් ඒකම වෙන නමකින් ගේනකොට වගන්තිවල ඉලක්කම් ටික විතරක් මාරු කරලා ඒ මූලික පදනම් සියල්ල එලෙසම තබාගෙන මේක ගේද්දී රෙදි ඇඳගෙන දේක කරන්නේ සහ මේ පනත මේ විදිහට ගේන එක සම්බන්ධ මොකද්ද තියෙන දේශපාලන පැහැදිලි කිරීම. කිසිම දේශපාලන පැහැදිලි කිරීමක් නැතුව සම්පූර්ණ නිශ්ශබ්දව ඉන්න ගමන් මේ කරන එක තක්කඩිකම්. මේක පැහැදිලි තක්කඩිකම්. එතන මේකේ PTAකට වඩා තියෙන වෙනස්කම් කියලා කියන්නේ වගේ වෙනස්කම් වල දේශපාලනය හරි පැහැදිලි. මොකද රාජ්‍යයට තියෙන අභියෝගය 1979 ඉඳලා 2026 දක්වා ගෙවිච්ච මේ අවුරුදු 48 ඇතුලේ වෙනස් වෙලා තියෙනවා. ඒ කාලේ රාජ්‍යයට තිබුණු අභියෝගය තමයි සන්නද්ධ කණ්ඩායම් වල ප්‍රතිරෝධයට මුහුණ දීම. එදා LTT එක, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, තවත් ඇතැම් කුඩා මාඕවාදී කණ්ඩායම්, ඒ අයගේ සන්නද්ධ අරගල ආකෘතියේ රාජ්‍යයට එරෙහි ප්‍රතිවිරෝධයක් තිබුණා. අන්න ඒ ප්‍රතිරෝධය මර්ධනය කිරීම සඳහා හදපු පනත තමයි PTA එක. ඊට පස්සේ අද ඒගොල්ලන්ට අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ සන්නද්ධ ක්‍රියාකාරීත්වය නෙවෙයි. අද සන්නද්ධ කණ්ඩායම් නෙවෙයි ප්‍රශ්නේ. අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මුළු දකුණු ආසියාව පුරාම විසිරී යමින් ලංකාවෙන් ආරම්භ වෙලා ලංකාව තමයි ඒකේ ප්‍රදීපස්තම්භයක් වගේ තිබුණේ. අද ලෝකේ පුරා ව්‍යාප්ත වෙමින් යනවා මහ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය. ජනතාව වීදියට බැහැලා අරගල කරන දේශපාලන කිරීමේ අයිතිය තමන්ගේ අතට උදුරා ගනිමින් ඉන්නවා. පාලකයන් පළවා හරිනවා. 2022 ලංකාවෙන් පටන් අරගෙන අද ලෝකේ පුරා ගමන් කරමින් තියෙන මෙන්න මේ අරගල වලට මූණ දීම තමයි මේ නව නීතිය අරමුණ. ඒ නිසා මේක PTA එකත් එක්ක සංසන්දනය කර කර ඒකේ තියෙන අරක මේකේ නෑ, මේකේ නෑ වගේ කතා කියන්නේ පනිදුසුණක් ඉදිරිය රඳවා ගන්න තැන් වලට මහේස්ත්‍රාත්වරයාට යෑමේ බලය මේකේ ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන්නේ මොකද? දැන් ඕන වෙලා තියෙන්නේ මේ රහසිගත ස්ථානයක රඳවාගෙන එල්ලලා ගහන්නයි, නියපොතු ගලවන්නයි, අතපය කඩන්නයි නෙවෙයි දැන් ඕන වෙලා තියෙන්නේ.
දැන් ඕන වෙලා තියෙන්නේ මේ කතා කරන මිනිසුන්ගේ කටවල් වහන්න. අවුරුදු ගානක් ඇතුළට දාලා තියන්න. කතා කරන්න බැරි කරන්න. තව අවුරුදු ගානකට දේශපාලනය කරන්න නැහැ, කතා කරන්න නැහැ කියලා එකඟතාව හදා ගන්න. ඩීල් ගහලා නිදහස් කරන්න නම් කතා කරන එක නවත්තපන් කියන්නේ. ඒකට තමයි මේ පණ තහදලා තින්නේ. ඒ නිසා අරකට එක්ක සංසන්දනය කර කර ඒකේ තියෙන අරක නැහැනේ, ඒකේ තියෙන මේක නැහැනේ, යයි ඒ ගගා එන්න එපා මේ පණත සම්බන්ධ. මේකේ පැහැදිලි අරමුණ තියෙන්නේ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය හකුලුවන එක. මේක ඇහුවම කියන්නේ ටෙරරිස් ඇක්ටිවිටි කන්ට්‍රෝලින් කියලා. හැබැයි මේක ඇත්තට වෙන්නේ පබ්ලික් ස්පියර් කන්ට්‍රෝලින්. මේක ඇවිල්ලා ත්‍රස්ත ක්‍රියාකාරකම් පාලනය කිරීමේ පනතක් නෙවෙයි, මේක ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පාලනය කිරීමේ පනතක්. ඒත් මේක දැන් ආණ්ඩුව ඇහුවොත් කියන්නේ රාජ්‍ය බලය නැහැ කියන. ඇහුවම කියන්නේ අපිට ආණ්ඩු බලය විතරයි තියෙන්නේ, අපිට රාජ්‍ය බලය නැහැ කිය කි තමයි නහයෙන් අඩන්නේ. ඒත් රාජ්‍ය බලය නැහැ කිය කි නහයෙන් අඩන රාජ්‍යයේ බලය, ජනතාවගේ බලයට එරෙහිව රාජ්‍යයේ බලය ඉතාම බරපතල ලෙස වෙනස් කරන ගුණාත්මක පිම්මක් පනින පනතක් ගෙනල්ලා තියෙනවා. අපි අහනවා ඒගොල්ලන්ගේ, ඕගොල්ලොන්ට රාජ්‍ය බලය ඇත්තරම නැද්ද, නැත්නම් රාජ්‍ය බලය නැහැ කියලා බොරු කියනවද? එහෙම නැතිනම් රාජ්‍ය බලයේ හිමි ධනපති පන්තියේ ඒ පාලක පන්තියේ නියෝජිතයද ඕගොල්ලෝ? ඕගොල්ලෝ ඇයි මේකට ආවේ කියන එක ගැන ප්‍රශ්න තියෙනවා. එතන මේකේ අන්තර්ගතයේ ප්‍රශ්න තියෙනවා, මේකේ ආකෘතිය ප්‍රශ්න තියෙනවා. ආකෘතිය තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මම මුලින් කියපු එක. ඒ කියන්නේ රනිල් ගෙනාපු පනතට විරුද්ධ වෙලා ඒ ජාතියෙන් පනත නැවත ගේනකොට මොකද්ද මේකේ දේශපාලන තර්කය කියන කෙන වචනයක්වත් නොකිය මුනිවත රැකී. දෙවැනි එක තමයි මේ පනත් කෙටුම්පත මේ අවුරුද්දේ මුල දාලා පෙබරවාරි මාසේ 28 වෙනිදායින් අවසන් වෙන මහජන අදහස් විමසීමක් කරන. අර රනිල් ගෙනාපු පනතට විරුද්ධ වෙලා ඒ පනතම Taman නම වෙනස් කරලා ගේන එක තක්කඩි කමක් වගේම අර මහජන අදහස් විමසීම කියන එක ප්‍රෝඩාව. මොකද මහජන අදහස් විමසීමේදී ජනතාව ගිහිල්ලා අදහස් දුන්නා, අපිත් දුන්නා. අපිත් ගිහිල්ලා අදහස් දුන්නා, යෝජනා දුන්නා. ඒ යෝජනා අදහස් කිසිම දෙයක් ගණන් ගන්න නැතුව පැරණි කෙටුම්පතම තමයි මේ නැවත ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා මේකේ මුලින් දාපු එකේ මහජන අදහස් මත පදනම් වෙලා මොනවද වෙනස් කරපු මූලික පදනම්? කිසිම පදනමක් වෙනස් කළා නැහැ. ඒකමයි ඇවිල්ලා තියෙන්නේ වගන්තිවල ඉලක්කම් වෙනස් කරලා. කලින් කෙටුම්පතේ 56 වගන්ති තිබ්බ එක මේකේ තියෙන්නේ 53. කලින් එකේ 66 කියලා තිබ්බ එක මේකේ තියෙන්නේ 60. කලින් එකේ 64 වගන්තිය කියලා තිබ්බ එක මේකේ තියෙන්නේ 59 එක. ඒ නිසා මේ බූරු කුට්ටම අනනවා වගේ වගන්ති ටික අනලා දාලා. හැබැයි ඒ ටික ඔක්කොම එලෙසම තියෙනවා. එතකොට මේක සම්පූර්ණ ප්‍රෝඩාවක්. ඒ විතරක් නෙවෙයි, මේ පනත හදන්න කියලා කමිටුවක් පත් කරා. ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්නගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුව තමයි මේ පනත් කෙටුම්පත ලියන්නේ කියලා කිව්වා. ඒකත් සම්පූර්ණ වංචාවක් සහ බොරුවක්. මොකද ඊයේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ඒ කමිටුවේ සමාජිකයෙකු ලෙස හිටපු නීතිඥ සාලිය පීරිස් ලිපියක් ලියලා තියෙනවා කමිටුවට. ඒ ලිපියේ සඳහන් කරුණු අනුව කමිටුව විසින් සකස් කරපු කෙටුම්පත නෙවෙයි මේ. කමිටුව විසින් සකස් කරන ලද අවසන් කෙටුම්පත කිසිවෙකු විසින් හෝ නැවත වෙනස් කරලා තියෙනවා. එතකොට මේක හදන්න මේක ලියන්න කමිටුවක් දානවා කියන්නේ දැන් කමිටුව සමාජිකයෙකු ඇවිල්ලා කියනවා අපි හදපු එක නෙවෙයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා කමිටුව බොරුවක් සහ වංචාවක්. ඔහුගේ ලිපියේ තියෙන කරුණු ගණනාවක්. දැන් උදාහරණයක් විදිහට මේ රැඳවුම් නියෝග නැති අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාට අප ලබා දිය හැකි මේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත කෙනෙකුට කියලා ඒ අය ලියපු කෙටුම්පතේ තිබුණා. මේකේ තියෙන්නේ එහෙම අප දෙන්න බෑ මේ මහේස්ත්‍රාත්ව කියලා තමයි මේක ලියලා තියෙන්නේ. මාස දෙකකට පස්සේ රැඳවුම් නියෝගේ දික් කරනවා නම් ඒ සඳහා මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා කලින් ඒගොල්ලෝ ලියපු එකේ ලියලා තිබුණාලු. මේකේ තියෙන්නේ විධායකයේ කොටසක් වන නීතිපතිවරයාට පුළුවන් මහාධිකරණයට ගිහිල්ලා ඒ අවසරය ගන්න කියලා. ඊට පස්සේ මේකේ සැකකරුට නීති උපදෙස් දෙන නීතිඥයන්ගේ ආරක්ෂාව සඳහා 11 වෙනි වගන්තිය කියලා වගන්තියක් ඇතුල් කරලා තිබ්බලු ඒගොල්ලෝ ලියපු කෙටුම්පතේ. ඒක මේකෙන් අයින් කරලා නඩු කටයුත්තේදී නඩුව සඳහා පෙනී සිටීමට උපදෙස් දීම හැර මේකේ සැකකරුවෙකුට කවර හෝ නීති උපදෙසක් දෙන නීතිඥවරයෙකුත් ත්‍රස්තවාදී වරදට අහු වෙන විදිහට තමයි මේ පනත ලියලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් දැන් එතකොට ඒකත් බොරුවයි. එතකොට මෙතන යන්නේ තක්කඩිකමක්, ප්‍රෝඩාවක්, වංචාවක්, බොරුවක් මේ ඔක්කොම එකට එකතු වෙච්ච මිශ්‍රණයක් මේ යන්නේ. මේකේ අන්තර්ගතයේ ප්‍රශ්න ගැන අපි මීට කලිනුත් අවශ්‍ය තරම් කියලා තියෙනවා. එකක් මේකේ අර්ථ නිරූපණය ඉතාම පුළුල්. මේකේ තුන්වෙනි වගන්තිය අර්ථ නිරූපණය තියෙන්නේ සාමාන්‍ය ලෝකේ ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය තියෙනවා. මරණය සිදු කිරීම, බරපතල ශාරීරික තුවාල සිදු කිරීම, පැහැර ගැනීම සිදු කිරීම,
සමාජයේ භීතියට පත්කිරීම කියන අරමුණ ඇතුව සිදු කරන ක්‍රියා කියලා ත්‍රස්තවාදය කියන එක නිශ්චිතව අර්ථකථනය කරලා තියෙනවා. එහෙම අර්ථකථනය කොට තිබියදී ඒ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සම්පූර්ණ බැහැරට යමින් මේකේ තුන්වෙනි වගන්තිය තියෙන්නේ දේශපාලන හෝ මතවාදීමේ අරමුණක් ප්‍රවර්ධනය කිරීම සඳහා යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ලෙස වෙත අයිතු ලෙස බලකිරීම. හරි පැහැදිලි, ජනතාව යමක් කරන්න කියලා හරි යමක් නොකරන්න කියලා හරි ආණ්ඩුවකට හෝ IMF World Bank වැනි ජාත්‍යන්තර ආයතනයකට කරනු ලබන ඒ කරනු ලබන බලපෑම කියන එක ත්‍රස්ත ක්‍රියාවක් කියලා තියෙනවා. එතකොට මේක තියෙන්නේ මහේස්ත්‍රාත්ගේ බලය සම්පූර්ණ අඩු කරලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයාගේ බලය මුළුමනින් අඩු කරලා තියෙනවා සැකකරුවාට අප ලබා දීම සඳහා. අන්තිමට මේකේ මොන හරි ප්‍රශ්න, මේකේ වගන්තියක් තියෙනවා තමයි වෘත්තීය සමිති වලට මේක බලපාන්නේ වගේ එකක්. නමුත් ඒ වගන්තිය යථාර්ථයක් කරගන්න යන්න තියෙන සුප්‍රීම කෝට් එකට, යන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඇරෙන්න අයිතු ලෙස කවුරු හරි අත්අඩංගුවට ගත්තොත් ත්‍රස්තවාදියෙක් කියලා, ඒකට එරෙහිව වැඩ කරන්න කිසිම ක්‍රමයක් නැහැ. මහේස්ත්‍රාත් බලයක් නැහැ, මහාධිකරණේට බලයක් නැහැ. යන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණේ එකක් ශ්‍රේෂ්ඨාධිකරණේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කියන එක අත්අඩංගුවට ගනු ලැබූ දින සිට දින 30ක් ඇතුළත දාන්න වෙනවා. එතකොට ඔහු ඉන්නේ අත්අඩංගුවේ නම්, ඔහු ඉන්නේ ඇතුළේ නම් මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා. දෙවැනි එක තමයි මේක ඉතාම මේ මිලාදික ක්‍රියාවලිය. අනිත් එක මේකේ භූගෝලීය ප්‍රවේශයේ සීමා තියෙනවා. කොළඹින් පිට කෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ දින 30ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධ සල්ලිත් හොයාගෙන ශ්‍රේෂ්ඨාධිකරණේ නීතිඥෙක් අල්ලගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් දානවා කියන්නේ ඇත්තටම කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. ඊට පස්සේ වෙන්නේ ඇත්තටම යාට ඇතුළේ ඉන්න වෙනවා. එතකොට මේක නිකන් වගන්ති පෙන්වන්න පුළුවන්. වගන්ති පෙන්වනකොට අපි දන්නවා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, දැන් මේකේ පස්වෙනි වගන්තියට අනුව වරදට තැත් කිරීම, වරදට අනුබල දීම, අපරාධයට ඍජුව හෝ වක්‍රව සහය දීම ඒ ත්‍රස්තවාදී කියලා තියෙනවා. අවුරුදු 20ක සිරනඩුවන් අවුරුදු 15 සිරනඩුවන් දීලා තියෙනවා. ඒතර මේව කොහොමද නීතිය කොහොමද අර්ථකථනය කරන්නේ? වක්‍රව සහය දෙනවා කියන්නේ මොකක්ද? හරි, ඍජුව සහය දීම නීතිය පෙන්වන්න පුළුවන් කියන්නේ. වක්‍රව සහය දීම කියන්නේ මොකක්ද? ඒ විතරක් නෙමෙයි, කෙනෙක්ව අත්අඩංගුවට ගන්න යද්දී ඒකට බාධා කරන එක අටවෙනි වගන්තියට අනුව ත්‍රස්තවාදී වරද. එතකොට මේ මහපාරේ උද්ඝෝෂණයක් තියෙනවා. උද්ඝෝෂණයේදී ඇවිල්ලා අත්අඩංගුවට ගන්න යනවා. ඒකට කවුරු හරි අනිත් අය කිව්වොත් නෑ, මෙයාව අත්අඩංගුවට ගන්න එපා, අපි සාමකාමී උද්ඝෝෂණයක් කරන්න කියලා. ඒ කියපු කට්ටියත් ඔක්කොටම මේක යටතේ නඩු පවරන්න පුළුවන් වෙනවා. ඊපස්සේ මේකේ 9 සහ 10 වගන්තිවල තියෙනවා ත්‍රස්තවාදී ප්‍රකාශන කියලා එක. මේක ලොකු ප්‍රශ්නයක්. මේකෙන් මාධ්‍යවල සහ සාමාන්‍ය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අර්බුදයට ලක් කරලා තියෙනවා. මේකේ කියලා තියෙන්නේ ත්‍රස්තවාදයේ පිළිබඳ වරද සිදු කිරීමට සූදානම් කිරීමට ජනතාව හෝ ජනතාවගෙන් යම් කොටසක් ඍජුව හෝ වක්‍රව පෙළඹවීමේ චේතනාවෙන්. මේව මුකුත් ඔප්පු කරන්න බෑ නීතියේ. මේව සම්පූර්ණ විවෘතව තියෙන්නේ. පොලිසියට ඕන එකක් කියන්න පුළුවන් මේකට. වක්‍රව පෙළඹවීමේ චේතනාවක් මෙයාට තිබ්බා කියලා කියන්න පුළුවන්. ඒක කොහොමද ඔප්පු කරන්නේ? අපිට ගිහිල්ලා මොලේ හාරලා බලන්න චේතනාවක් තිබ්බද කියලා. එතකොට මේකේ තියෙන්නේ යම් වචනයක් හෝ වචන කතා කරනු ලබන හෝ යම් සංඥාවක් හෝ දෘශ්‍ය නිරූපණය සිදු කරන ලබන යම් තැනැත්තකු මේ පනතටතේ වරදක් සිදු කරනු ලබයි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ වචනයක් ලියන, වචනයක් කතා කරන, ෆොටෝ එකක් පෙන්නන, කාටුන් එකක් අඳින, චිත්‍රයක් අඳින, හස්ත සංඥාවක් පෙන්නන ඕනෑම කෙනෙක් ත්‍රස්තවාදියෙක් වෙනවා. පොලිසිය කියනවා නම් මේක විසින් වක්‍රව ත්‍රස්තවාදය පෝෂණය වෙනවා කියලා. ඉතින් මේ විදිහට කාටවත් අදහසක් දක්වන්නත් බැරි විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟ මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අධිකරණයේ සතු බලතල ගණනාවක් විධායකයට දීලා තියෙනවා. උදාහරණයක් විදිහට පුද්ගලයන් රඳවා තැබීමේ බලය තියෙන අධිකරණයට. මේකේ ඒක දීලා තිනවා විධායකයේ කොටසක් වෙන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට 27 වගන්තිය. ඊට පස්සේ මාස දෙකෙන් දෙකට අවුරුද්දක් යනකල් රැඳවුම් නියෝග ගහලා මිනිස්සෙක් තියාගන්න පුළුවන්. ඉතින් අවුරුද්ද ඉවර වුණාට පස්සේ පරීක්ෂණ අවසන් වෙනතුරු කියලා තව අවුරුද්දක් අධිකරණ නියෝගයක් කරතේ යාව තියාගන්න. ඊටසේ නඩුව ආරම්භ වුණාට පස්සේ ඒත් තව අවුරුද්දක් තියාගන්න පුළුවන්. නඩුව අවුරුද්දකින් පස්සේ යනවනම් ඒත් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 3 සිට දීර්ඝ කාලයක් යා වරදක් ඔප්පු නොවි මිනිස්සෙක්ව අවුරුදු ගණන් තියාගන්න අධිකරණ නියෝගයක් නැත්. අධිකරණ නියෝගයකින් තොරව අවුරුද්දක් තියාගන්න පුළුවන්. ඊටසේ පොලිසියට ගිහින් අධිකරණයට කියන්න තියෙන්නේ මෙයා නිදහස් කරන්න බෑ, මේ විමර්ශනයට අවශ්‍යයි කියලා. මේ මෙතන ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් පුද්ගලයේ රඳවත් ගැනීමේ නියෝගයේ විතරක් නෙවෙයි රඳවා තබන ස්ථානය පිළිබඳ බලය තියෙන අධිකරණයට. අධිකරණයේ පූර්ණ අධීක්ෂණයට ලක්වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථානවල විතරයි පුද්ගලව රඳවා ගන්න කියලා නීතියක් තියෙනවා. හැබැයි මේකේ තියෙනවා පොලිස් භාරයේ අධිකරණ අධීක්ෂණ ලක්නවන පොලිස් භාරයේ DO ගගහ රැඳවුම් නියෝග ගගහ තියාගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි මේකේ 39 වෙනි වගන්තිය තියෙනවා මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන ලැබූ පුද්ගලයන් නැවත පොලිසිය භාරයට දෙන්න නියෝග කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නඩුව යන මේකේ 54 වගන්තිය තියෙනවා නඩුව යන අතරතුරත් අදාළ පුද්ගලයා පොලිස් කූඩුවේ තියලා තියන්න පුළුවන් බන්ධනාගාරයක රඳවන්නේ නැතුව. මේවා තාම බරපතල ප්‍රශ්න. ඒ විතරක් නෙවෙයි මේකේ 44 වෙනි වගන්තිය තියෙන විදිහට දියුරුම් ප්‍රකාශ ලබා දීම සඳහා බලපෑම් කරන්න පුළුවන් පොලිසිය. දැන් කලින් එකේ තිබුණේ පොලිසියදී ලබා දෙනු ලබන පාපොච්චාරණය සාක්ෂියක් ලෙස සලකනවා කියන. එතකොට එල්ලලා ගහලා සිහිය නැති වුණාට පස්සේ ඇඟිලි අස්සන තියලා තමයි 88 89 නම් ගත්තේ ඔය කියන පාපොච්චාර. ඒව අපි දන්නවා. ඒ ඒ වගන්ති මේකෙන් අයින් කළා දාලා තියෙනවා 39 වගන්ති මේ 44 වගන්ති දියුරුම් පෙස්සමක් දෙන්න කියලා බල කරන්න පුළුවන් පොලිසියට කියලා. බල කරන විදිය මේක ලියලා නැහැ. ඒ බලහත්කාරයෙන් දියුරුම් ප්‍රකාශ ලබා ගැනීම බලය පොලිසියට දුන්නට පස්සේ අධිකරණයක් නැතුව මම තාම බරපතල ප්‍රශ්න. ඒ විතරක් නෙවෙයි මේකේ 51 වගන්ති ජනතාවට එකතු වෙන්න රැස්වීම් තියන්න පෙළපාලි තියන්න තහනම් කිරීමේ බලයක් පොලිසියට දීලා තියෙනවා. අත්තලංගුවට ගේ මේකේ 19 20 වගන්ති වල අත්තලංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව සන්නද්ධ හමුදා වලට දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට අධිකරණ නියෝගයක් ඕනත් නැහැ. මේකේ 18 වෙනි වගන්තියට අනුව මේක සංඥේ වරද. අධිකරණයේ පිළිගත් වරෙන්තුවකින් තොරව සන්නද්ධ හමුදා වලට මිනිස්සු අත්තලංගුවට ගන්න පුළුවන් විමර්ශන දියත් කරන්න පුළුවන් රඳවා තබා ගන්න පුළුවන්. විධායකයට අසීමිත බලයක් දී ජනතාවගේ වාහන නවත්තන්න රැස්වීම් පෙළපාලි නවත්තන්න ඕනම නිශ්චිත ක්‍රියාකාරකමක් ඕනෑම නිශ්චිත ක්‍රියාකාරකමක් කියලා තියෙනවා. ඒක අර්ථකථනය කළත් නෑ. ඕන එකක් විධායකට නවත්තන්න පුළුවන්. සංවිධාන මේකේ 59 වගන්තියේ සංවිධාන තහනම් කිරීමේ බලය ජනාධිපතිට දීලා තියෙනවා. ජනාධිපතිට අසීමිත බලයක් දීලා තියෙනවා දින නියමයකින් තොරව ඕනෑම සංවිධානයක් තහනම් කරන්න. ඇත්තට මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආපු කට්ටිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා නෑ අපි. දැන් ප්‍රශ්නේ තියෙන බලන්නකෝ විධායක අධිකරණයේ සතුව තියෙන බලය පාර්ලිමේන්තුවේ සතුව තියෙන බලය පවා විධායක ජනාධිපතිට ගොනු කරමින් යන්නේ. මේකේ 61 වෙනි වගන්තිය තියෙනවා ආරක්ෂක ලේකම්ට පැය 72කට යම් ස්ථානයකට මිනිස්සෙක් ඇතුල් වෙන එක තහනම් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේක PTA එකට වඩා භයානකයි. මේක PTA එකට වඩා භයානකයි. ප්‍රකාශන තහනම් කිරීම කියන එක PTA එකේ 14 වෙනි වගන්තිය තිබුණා. තිබිලා 2022 දී අයින් කරා PTA එක. ඒක දැන් මේ තියෙන PTA එකේ අරග නැහැ. වචනයක්, චිත්‍රයක්, ෆොටෝ එකක්, සංඥාවක් කියන එක නැහැ දැන් PTA එකේ. ඒක අයින් කරා 2022. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. ඊට පස්සේ ඒක මේකට ආයේ දාලා. දැන් PTA එක අහෝසි කරනවා කියලා කරන්නේ මොකද්ද? PTA එකේ තිබුණු නරක කෑලි ඔක්කොම ටික එකතු කරලා PTA එකේ නොතිබිච්ච දේවලුත් එකතු කරලා ගේන්නේ. අපි ජන ඉල්ලනවා මේ පනත මේක ඉතාම භයානක පනත මේ රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමේ පනත. මේක පාර්ලිමේන්තුව ඇතුලේත් පරද්දන්න ඕනේ එළියේත් පරද්දන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ පරද්දන්න විපක්ෂයට විතරක් තනියෙන් බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ මේක පරද්දන්න නම් ආණ්ඩු පක්ෂයට 3-2 තියෙන නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඒක පරාජය කිරීම සඳහා එකතු වෙන්න වෙනවා. ඒ නිසා අපි NPP එකේ JVP එකේ හෘද සාක්ෂියක් සහිත සියලු මහජන නියෝජිතයන්ගේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ හෘද සාක්ෂියට අවනත වෙන්න මේ පනතට මේ පනත් කෙටුම් පතට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න. මේකට පක්ෂෝ ඡන්දේ පාවිච්චි කරන්න එපා. ඒක ඔබේ අතීතයේ මුළුමනින් පාවා දෙයි. මේක කවුරු ගෙනාව වුණා. මේකට එකඟ වෙන්න එපා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා මේකට එකඟ වෙන්න එපා. මොකද ඔබ එහෙම කරනවා නම් මේ කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නොමතිකත්වයට එරෙහිව අරග ජන අරගලයක පාරට බහැපු ජනතාව ඒ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් වෙනුවෙන් ඔබට ඡන්දය දුන්න ජනතාව අමුවේ පාවා දීම. ඒකට ඉඩ දෙන්න එපා. ඒ වගේම තමන්ට පුජ්‍යලික දේවල් කරගන්න නෙමෙයි වඩා යහපත් රටක් යහපත් සමාජයක් හදන්න හිතාගෙන NPPට ඡන්දය දුන්න සියලු ආධාරකරුවන්ගෙන් සියලු ඡන්දදායකයන් අපි ඉල්ලනවා මන්ත්‍රීවරුන්ට කියන්න ඔබේ නියෝජිතයන් ලෙස හැසිරෙන්න. ඒ නිසා මන්ත්‍රීවරුන්ට බල කරන්න මේකට එරෙහිව ඡන්දය දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි අපි පාර්ලිමේන්තුවෙන් එළියේ මේකට එරෙහි බලය හදන්න. ඒ බලය හැදීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් හදන්න ඕනේ. ඒ හැදෙන මහජන ව්‍යාපාරයකට අපේ පක්ෂය උපරිම මැදිහත් වීම කරනවා. අද දවල් අද පස්වරුවේ කොළඹ මහජන පුස්තකාලයේදී වෘත්ති සමිති විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේකට එරෙහි පෙරමුණක් හැදෙනවා. ඒකට අපේ වෘත්ති සමිතිත් අපි යනවා. අපි දන්නවා සියලු වෙනත් පක්ෂවල වෘත්ති සමිති සහ පක්ෂවලට අනුබද්ධ නැති ස්වාධීන වෘත්ති සමිති සියලු දෙනා මේකට සහභාගී වෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිතිවලනුත් ඉල්ලනවා. ඔබේ ඉතිහාසය ගැන කල්පනා කරන්න අපි 1979 ඉඳලා පාරවල් ගානේ ලිව්වා PTA අහෝසි කරනු ජනතා විමුක්ති පෙරමුණ කියලා. 1990 ගණන්වල හැම තාප්පෙකම සමහර තාප්පවල තාමත් ඉතුරු
වෙලා තියෙන එක සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු පීටී අහෝසි කරනු ජනතා විමුක්ති පෙරමුණ කියලා ලියපු වගන්ති. එනිසා ඒ අතීතයට පිටුපාන්න එපා. සා අපි ඒ අයටත් කියන මේ පුළුල් මහජන බලය සඳහා එකතු වෙන්නේ, මහජන ව්‍යාපාරය සඳහා එකතු වෙන්න ආණ්ඩුව හිතනවා නම් තමන් බලය පාවිච්චි කරනවා කියලා. බලය මේ විදිහට නෙමෙයි පාවිච්චි කරන්නේ. ඔබට බලයක් දීලා තියෙනවා විධායක ජනාධිපති බලය දීලා තියෙනවා ජනතාව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දීලා තියෙනවා. එතකොට ඒ බලය පාවිච්චි කරනවා කියන්නේ දැන් තුවක්කුව නම් තුවක්කුව අතේ තියාගෙන ඉන්නවා මිසක තුවක්කුව අවශ්‍ය විදිහට පාවිච්චි කරනවා මිසක තුවක්කු බටේ උඩ වාඩි වෙන්න එපා. දැන් මේ වගේ වැඩ කියලා කියන්නේ ස්වයං විනාශකාරී දේවල් මේවා. මේ තුවක්කු බටේ උඩ වාඩි වෙන්න මේ යන්නේ. මේ කරන්න එපා. මේක පිළිබඳ විචාරාත්මකව හිතන්න. අපි අතර දේශපාලන වෙනස්කම් එහෙමම තිබ්බා. ඒව තියේවි. ආණ්ඩු පක්ෂය විපක්ෂය අපි අතර දේශපාලන වෙනස්කම් තියෙන නමුත් ශිෂ්ටාචාර මූලධර්ම කියලා જાතියක් තියෙනවා. ඒව රකින්න. ඒව විනාශ කරන්න එපා. මේවා මේ සියලු දේවල් සම්බන්ධ තාර්කිකව හිතන්න, විචාරාත්මකව හිතන්න, සමාජයක් ගැන වග වෙන්න, සමාජයක් ඉතිහාසයක් ඇතුළේ ගත්ත ජයග්‍රහණ විනාශ කරන්න එපා. ඒවා ඒකට මැදිහත් වෙන්න, ඒවා ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න විශේෂයෙන් ජනතාවගේ අයිතිවාසිකම් සහ මේ මොහොත ගැන නෙවෙයි ඉස්සරහ ගැන දුර ගැන හිතන්න. ඉතින් සියලුම අය මේකට විරුද්ධයි. පේන විදිහට අද වෘත්ති සමිති විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ගොවි සංවිධාන විරුද්ධයි, මහජන සංවිධාන විරුද්ධයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය මේකට විරෝධය පළ කරලා තියෙනවා. ලංකාවේ මානව හිමිකම් කොමිසම මේකට එරෙහිව ලිපියක් බාර දීලා තියෙනවා. මේක හදපු කමිටුව කියලා තියෙනවා මේකට විරුද්ධයි කියලා. Human Rights Watch ඊට පස්සේ Amnesty වගේ සංවිධාන දැනුම් දීලා තියෙනවා මේක වැරදි කියලා. යුරෝපා සංගමය අපි දන්න විදිහට නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. එතකොට හැමදෙනාම විරුද්ධ වෙලා තියෙද්දි ඒකට පිටුපාල අත්නොමතික විදියට මේවා කරනවා කියලා තීරණය කරනවා නම් ගෝඨාභය වගේ එහෙනම් ඕගොල්ලෝ එක කරන්න. හැබැයි ගෝඨාභයට එල්ල වෙච්ච මහජන ප්‍රතිවිරෝධය සහ ඒ ආපු ප්‍රතිවිපාක ගැන කල්පනා කරන්න. එහෙමනම් ඒකටත් මුහුණ දෙන්න සූදානම් වෙන්න. ඉතින් අපි ඉල්ලනවා මේ තමන්ගේ ප්‍රේක්ෂකාගාරයට එක එක කතා හදලා කියන්න කාටත් පුළුවන්. මේ ඕන එක දැන් අපි දැක්ක ආණ්ඩුවේ කට්ටිය මේකටත් කතන්දරයක් හදලා කියනවා. කතා කියන්න පුළුවන්. අර යුදෙව්වෝ මිලියන් ගණන් ගෑස් කාමරවල දාලා මරණ වෙලාවේ හිට්ලර්ටත් කතාවක් තිබුණා. හිට්ලර්ටත් කතාවක් තිබුණා. නාසිවාදය පිළිගත්ත කට්ටිය හිට්ලර්ගේ කතාව පිළිගත්තා. ඒක හරිම තාර්කික කතාවක් කියලා කිව්වා. හැබැයි ඉතිහාසයේ අපි පිළිගන්න හිට්ලර් කරපු වැඩේ වැරදි කියලා. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේකට එරෙහි පුළුල් තම මහජන ව්‍යාපාරයේ ගොඩනගමු. මේක පරද්දමු. මේක පාර්ලිමේන්තුවෙන් එළියේ පරද්දමු. පාර්ලිමේන්තුව ඇතුලේ පරද්දීම සඳහා පාර්ලිමේන්තුවෙන් එළියේ බලය භාවිත කරමු. ඒ සඳහා අද සිට අපි පටන් ගන්නවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස අපේ මේකට එරෙහි ප්‍රචාරක උද්ඝෝෂණික සහ දේශපාලන ව්‍යාපාරේ. ඒක ඇතුලේ නෛතික ක්‍රියාමාර්ග තියෙනවා, උද්ඝෝෂණික ක්‍රියාමාර්ග තියෙනවා, ප්‍රචාරක ක්‍රියාමාර්ග තියෙනවා, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කිරීමේ ක්‍රියාමාර්ග තියෙනවා. අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා ඒ සඳහා පුළුල් තම එකමුතුව හදාගමු කියලා.